0: I like and love Auckland because it's very green and it's very natural. I'm live here from the last long time, so I love it.
1: Loving Auckland.
2: I just love our community, but I love Auckland for its buzz.
1: I love Auckland for its buzz.
2: It's a playground out there.
3: The thing that I really like is the cultural diversity, the many languages, and the enrichment through all the different cultures, faiths. I think that's fascinating.
1: 104.6 Planet FM. Our diversity.
4: Ratnadeep Janmabhoomi.
5: Janmabhoomi. Iksat Sri Lanka Sangamin. Lopura Visiri Sitna Sri Lanki Kasan Nange Rasavindane Sandha. Maubime Kali Namenma Aitihasika Toraturu. Rasabara Geetat. ගුවන් විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්ටම සුවන රසමාංජසාව. දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන් දිය හැකියි. Planet FM 104.6 ඔස්සේ සෑම